0: 3ZZZ 92.3 FM.
1: 3ZZZ anu dekai dasama tuna FM.
2: Me 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවය. FM 92.3.
3: ආයුබෝවන් වාසනාවන්. 3ZZZ ගුවන් විදුලියේ සිංහල අංශයේ මෙවන සදතරු වැඩසටහනටයි ඔබ මේ සවන් දී සිටින්නේ.

0: సుందరరాత్రిక సంగీతం ఎవరావా సంగతారు ఎఫ్ఎం తరంగమాల 95.3 අද 2026 වතරේ අගෝස්තු මාසයේ නැත්නම් නිකිණි මාසයේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා නිකිණි මාසයේ යනු ශ්‍රී ලංකා වාසීන්ට මෙන්ම ලෝකයේ අනිත් අයටත් විශේෂ සූ මාසයක්. ඒ තමයි නුවර දළදා පෙරහැර පැවැත්වීම. මෙවර දළදා පෙරහැර 18 වෙනිදා ආරම්භ වී දිනය 10ක් තිස්සේ වීථි සංචාරය කරමින් 28 වෙනිදා දහවල් පෙරහැරෙන් අවසන් වෙනවා. ලෝකයේ නන්දිසින් මෙම පෙරහැර නැරඹීමට විදේශිකයෝ පැමිණෙන බව හැමෝම දන්නවා. ඒ පෙරහැර පවත්වන කාලය තුළ දැකුම් කළු දර්ශන ඔවුන්ට නරඹන්නට හැකිවීම නිසා ඇසළ පෙරහැර පවත්වනු ලබන්නේ මෙද මහනුවර දළදා මාලිගාවේ වැඩවසන දන්ත ධාතුන් වහන්සේට ගෞරව දැක්වීම සඳහා. ඒ කියන්නේ නිකිණි මාසය පින්වන්ත මාසයක්. ඉතින් දයාබරසන්නනි, අද ඔබ සමග හෝරාවක් ගත කරමින් සංගීතමය වැඩසටහනක් ගෙනෙන්නටයි අපි සූදානම් වන්නේ. සඳතර තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කොටිකාරකි. සුපෘත් සෙනෙහසෙන් යුතුව පිළිගන්නම් ඔබ. ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පණාවේ

අප තථාගතයන් වහන්සේගේ බෞද්ධ දර්ශනය අනුව දුක නිවි යන්නේ නිර්වාණයට පත් වූ පසුයි. මායාවක් වැනි මේ ලෝකයේ තුල අපි ජීවත් වන විට ඇති කරගන්නා බැඳීම් හේතුවෙන් එම බැඳීම් කැඩී ගිය විට දුකටපත් වෙනවා. එම දුක දරා ගන්න බැරි වීමේදී සමහර විට අපරාධ පවා සිදු වෙනවා. රොබර්ට් එම් සෙනුරත්යන් විසින් රචනා කොට ඇති මෙම ගීතයේ සංගීතවත් කරේ එස්.එස්. වේදා සංගීතඥයන් විසින්. ගීතයේ ගායනය කලාසූරි අල්හාද් මොහිදීන් බෙක්.

ගීත රචක දෙල්තොට චන්ද්‍රපාලයන් විසින් ගොතන ලද පදවලක් විශාරද ශෛලී වෛද්‍යන්ත විසින් සංගීතවත් කොට ගායනා කරනු ලබනවා. නිලුකාපිය දර්ශනී ගායිකාව සමගි එම ගීතයේ ඔබගේ සමනට

ඉදන්නම්සේ 1974 තිරගත වූ ගංගා චිත්‍රපටයේ මෙම ගීතය සීජේ පෙරේරා විසින් රචනා කර තිබෙනවා. සංගීතවත් කරේ හෙක්ටර් සොයිසා සංගීතඥයා විසින්. ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාර්චි විසින් මෙම ගීතය ගායනා කරනු ලැබුවා.

උදා වූ නිගිනි මාසයත් සංගමගම පළමුවෙන් සිහියට එන්නේ ශ්‍රී දළදා පෙරහරයි. අතීතයේ පටන්ම සෙංකඩගල පුරය බබලවමින් ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය පතුරවමින් අලි ඇතුන් පර පිරිවර වීති සරණක පෙරහැරේ අසිරිමත් බව නවක ගායක ඉසුරු ලියනගේ විසින් රචනා කොට ගායනා කරනවා. ජානක දිලන්ත විසින් සංගීතවත් කර තිබුණා. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ විසූ

ඉතින් දෑබර අසන්නනි, මෙතෙන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳතරතුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු කොළඹ අවට වටිනා ඉඩම් ඔරොප්පු සාදා විකිණීමේ ජාවාරමක්. කොළඹ කුරුඳුවත්ත ඇතුළු තදාසන්න ප්‍රදේශවල තිබෙන අයිතිකරුවන් විදේශගතව සිටින ඉතා විශාල වටිනාකමින් යුත් ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා. කොළඹ හත බාන්ස් ප්‍රදේශයේ පීටි පර්චස් 74ක ඉඩමක් මෙසේ ව්‍යාජ ඔප්පු සකස් කොට වෙනත් පුද්ගලයන් කීප දෙනෙකුට විකුණා ඇති බවත්, මේ සඳහා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කරා. මෙම ඉඩම හිමි කාන්තාවකට වන අතර ඇය විදේශගතව සිටින බවත්, ඒ බව දැනගත් ජාවාරම්කරුවන් මෙසේ ඉඩමට ව්‍යාජ ඔප්පු සකස් කොට එය කිහිප දෙනෙකුට විකුණා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ කියා සිටියා. මෙම ජාවාරමට කෝටිපති ව්‍යාපාරිකයින්, පාතාල නායකයින්, දේශපාලනඥයින් හා නීතිඥයින් පිරිසක්ද හවුල් බවත් එළිවිය තිබෙනවා. එල්නිනෝ දේශගුණික සංසිද්ධිය ලබන වසරේ මුල් මාසයේ තෙක් පවතින ඇති බවට 97%ක සම්භාවිතාවයක් තිබෙන අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට නියඟිය පමණක් නොව ගං වතුර ජලය බැසෙන යාම හා නාය යෑම වැනි ආපදා අවදානම් සඳහාද පෙර සූදානම් විය යුතුයයි ලෝක ආහාර හා කෘෂිකර්ම FAO සංවිධානය පවසනවා. මේ වසරේ ඉදිරි මාස කීපය පුරාම ශ්‍රී ලංකාව තුළ එල්නිනෝ දේශගුණික සංසිද්ධිය වර්ධනය වෙනු ඇතැයි එම සංවිධානය ශ්‍රී ලංකා හා මාලදිවයින් බජ්ජෙත විමලේන්ද්‍ර සරන් මහතා ප්‍රකාශ කළා. එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් එළවලු ධාන්‍ය, කිරි, බිත්තර සහ මාළු වැනි දේශීය නිෂ්පාදන පහත වැටිය හැකි බවත්, ගොවිපල හා දිනපතා වැටුප් ලබන්නන්ගේ ආදායම් අහිමි විය හැකි බවත් සරන් මහතා තවදුරටත් ප්‍රකාශ කළා. පසුගිය වසරේ පැවති දිත්වා සුලිකුණාටුවෙන් බැටකෑ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින පවුල් 75000 සිය ජීවනෝපාය යථා තත්ත්වයට පත්කර ගනිමින් සිටින මොහොතක එල්නිනෝ තත්ත්වය මූණ දීමට සිදුවීමෙන් එම පවුල් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට සාගත අවදානමක් 115,000,000 මානුෂීය ආධාර දෙන්න වෙන බවට ඇමරිකානු සංවිධානයක් අනතුරු අංගවයි. එළමෙන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ 110,000 අතර ජනතාවකට ප්‍රමාණවත් ප්‍රෝසදායි ආහාර වේලක් ලබා ගැනීම සඳහා මානුෂීය ආධාර අවශ්‍ය වනු ඇතැයි ඇමරිකාවේ පිහිටුවා ඇති සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ ජාලය පුරෝකථනය කර තිබෙනවා. ඉහළ යන ආහාර මිල ගණන් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාවගේ වැටු වැඩි වී නැමැති බවද එම ජාලය පවසනවා. පරිසහ දුප්පත් පවුල්වලට දරා දුක්ගත නොහැකි ආහාර මිල හේතුවෙන් ඇතැම් දුප්පත් පවුල් කුසගින්න නිවා ගැනීම සඳහා ආහාර වේල් ගණන අඩු කිරීමට හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා සිදු කරන වියදම අඩු කිරීමට පෙළඹී ඇති බවද එම ජාලය සඳහන් කරනවා. USD සංවිධානයේ ආධාර මත 1985 වසරේ පිහිටුවා ඇති සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය ලෝකයේ පිළිගත් ආයතන අතරින් එකක් ලෙස සැලකෙන්නේ. සිරකරුවන් නිවාස අඩස්තියේ තැබීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයට විකල්ප විසඳුමක් වශයෙන් සුදුසු නඩු කටයුතුලදී සැකකරුවන් හා වැරදිකරුවන් නිවාස අඩස්තියේ රඳවා තැබීමට රජය තීරණ කොට තිබෙනවා. මේ සඳහා නව 50 කැටුම් පොතක් සකස් කිරීමට අධිකරණ අමාත්‍යාංශයට අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය සඳා අනුමැතිය ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිටින රැදියන්ගෙන් 80%ක් පමණ දෙනා රිමාන්ඩ් සිරකරුවන්ගේ මත්ද්‍රව්‍ය වැරදි වලට අත්අඩංගුවටගෙන අධිකරණ වලට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කොට සිටින විශාල පිරිසකට අප ලබාගත නොහැකි වීම, මත්ද්‍රව්‍ය පිළිබඳ රස පරීක්ෂක වාර්තා මාස ගණන් ප්‍රමාද වීම, දිනපතා මත්ද්‍රව්‍ය වැරදි වලට අත්අඩංගුවට ගන්නා ප්‍රමාණය අධික වීම ආදී හේතුන් නිසා බන්ධනාගාර

0: රොළුඳම තදබදය ඇති වී තිබෙනවා. පසුගිය මැයි 30 වැනිදා වන විට රජයේ රසපරීක්ෂක වාර්තා ලැබෙන තෙක් බන්ධනාගාර 22ක රඳවා සිටින සැකකරුවන් ගණන 15,600 බවත් සුළු දඩ මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් රැඳවියන් 1,940 බන්ධනාගාර 28ක රඳවා ඇති බවත් විගණන වාර්තාවල දැක්වෙනවා. මේ අතර මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ රැඳවියන් වෙනත් සිරකරුවන් සමග දිගින් දිගටම මිශ්‍ර කොට තැබීම නිසා බරපතල සමාජ අර්බුදයක් නිර්මාණය වී බන්ධනාගාර තුල ප්‍රාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීම වැළැක්විය නොහැකි වී ඇතැයි සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙනවා. පසුගියදා මේගමුව හා මහර බන්ධනාගාරවල සිදු වූ නොසන්සුන්තාවයන්ට මෙම තත්ත්වය හේතු වී ඇති බවත් මෙයට දැම්ම විසඳුමක් නොලැබුණොත් අනෙකුත් බන්ධනාගාරවලද කැරළි ඇතිවීමට ඉඩ ඇති බවත් ඔවුන් අනතුරු අඟවනවා. කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස මහතා පවසන්නේ රැඳවියන් 10,000කට ප්‍රමාණවත් පරිදි ඉදිකොට ඇති බන්ධනාගාරවල මේ වන විට රැඳවියන් 40,000ක් පමණ සඳවා ඇති බවයි.
1: ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්නද පුවත් ඇසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගෙ ආයුබෝවන්.
2: මේ ත්‍රිචබසෙත් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
3: ශ්‍රී ලංකාවේ ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන මෙන්ම පූජනීය ස්ථාන අතර තවත් වැදගත් තැනක් ලෙස මහනුවර හඳුන්වන්නට පුළුවන්. කන්ද උඩරට සිංකරගල පුර යනුවෙන්ද හඳුන්වනු ලැබෙන මධ්‍යම පළාතේ පිහිටා ඇති ඉතා වැදගත් නගරයක් නැතුත් ප්‍රදේශයක් ලෙස මහනුවර ශ්‍රී ලාංකිකයින්ගේ අවධානයට ලක් වෙනවා. විශේෂයෙන්ම උතුම් දළදා වහන්සේ වැඩ සිටීම හා වාර්ෂිකව සිදු කෙරෙන ඇසළ පෙරහැර නිසා මහනුවර ඇති වැදගත්කම දේශීය හා විදේශීය වශයෙන්ද ප්‍රචලිතයි. ඉතින් අපි අද අදහස් කළා මහනුවර නැතහොත් සෙංකරගල පුරවරය ගැන හා එහි වැදගත්කම හා මහනුවරවට ඇති සුන්දරත්වය ගැන කීවෙන ගීත කීපයක් අපගේ කීපකුරින් ඔබ වෙත ගෙනෙන්නට. අප ඔබ වෙත ගෙනෙන පළමු ගීතින් කියවෙන්නේ නුවර අලංකාරය ගැනයි. පීසින කොස්තාගේ ගේපද රචනයක් චිත්‍රා සෝමපාල හා පීඑල්ඒ සෝමපාල විසින් ගායනා කරනු ලැබුවා. සංගීතය පීඑල්ඒ සෝමපාල. අහලා බලන්න නුවර අලංකාරය වන්නේ ඇයිද කියලා මේ ගීතෙන් හොඳින් විස්තර කරනවා නේද කියලා.

මහනුවර ගැන කතා කරනකොට විශේෂයෙන්ම නුවර දළදා මාලිගාව හා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉතා විශේෂයි. ඒ සමගම නුවර වැව විශේෂ ස්ථානයක් ගන්නවා. සුන්දර කඳුරට ආසිට පරිසරයේද සඳහන් කරන්නට පුළුවන්. අනිල් භාරතී ගයන මෙම ගීතයෙන් නුවර වැව ආශ්‍රිතව හා නුවර අවට පරිසරය ගැන කියවෙනවා.

ඉතින් අපි අද කතා කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික මෙන්ම පූජනීය වශයෙන් වැදගත් ස්ථානයක් වන මහනුවර හා ඒ ආශ්‍රිත සුන්දර පරිසරය ගැන කියවෙන ගීත කීපයකටනේ. දළදා මාලිගාව නුවර වැව ගැන වගේම නුවර අවට ඇති මනස්කාන්ත පරිසර ගැන කියවෙන ගීතයක් මීළඟට අප ඔබ වෙත ගෙන එන්නට සූදානම්. කේඩීගේ

සංවර්ධන විසින් ලියු ගීපද රචනයක් ගායනා කරන්නේ චන්ද්‍රකුමාර කදනාරච්චි. තනුහ සංගීතය චන්ද්‍රකුමාර කදනාරච්චි සමඟ උපාලි කණ්ණංගර. අහල බලන්න මහනුවර අවට ඇති සුන්දරත්වය අපගේ ජීවිතවලට කොතරම් සමීපද කියලා.

ප්‍රවීණ ගීත රචක කරුණරත්න අබේසේකර සූරින් විසින් රචනා කොට ඇති මෙම ගීතය සංගීත කර ගායනා කරන ලබන්නේ ප්‍රියා සූර්යසේනයි.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: මට්ට කුණ්ඩලි විසින් මරණය අභියස බුදුන් වහන්සේ දැක සිත පහදවා මරණින් පසු හොඳ උපතක් ලැබුවා. මේ එවැනි ප්‍රාර්ථනාවක් ප්‍රසන්න කුමාරයන් විසින් සටහන් කළ මේ තුසාර විජේවර්ධනගේ සංගීතයේ මුසුකොට හැඟීම් බරව ගායනා කරන්නේ නවපරපුරේ ගායක මංගල දිනේෂ් විසින්.

මේ සඳ ඉල්ලා හඬන සඳ සාවියක්. මේ මියුරු ගායනයේ ප්‍රවීණ ගායන ශිල්පීනි විසරද උරේෂා රවිහාරිගෙන් ගීතේ සඳහා පදවැල් කෙතුනේ චන්න ජනනාත් අතින් සරද්ද අල්විස් සංගීතයේ සපයා තිබුණා.

0: ඔබගින් සමුගෙන එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලි. වැඩසටහන සම්පාදනය කර ඔබගින් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගින් සමුගෙන යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.